සංඝ අමරත ගුණ ගායන සාදුක සංඝ සර්වදාන ගම නානක සාදුක සංඝ සබල ජනම් සාදුක සංඝ නහි කෂගාල් දර්ශන පේටතු හෝතන හාල් සාදුක සංඝ ලෝකත හරය සාදුක සංඝ නර්ක පරහරය සාදුක සංඝ ඊහා උහා සුවෙල්ලා සා සංඝ විචර තරමෙල්ලා ජොච්ඡය සොයි ඵල පාවය සාදුක සංඝ නා බිරථා ජාව පාර බ්‍රහ්ම සාදුරත බසය නාන කුදරාය සාදු සුන්දරසය සාදුක සංඝ සනෝහර නාම සා සංඝ හර්කේ ගුණ ගාව සාදුක සංඝ නා මන්දේ බිසරය සා සංඝ සර්පර් නිස්තරය සාදුක සංඝ ලගේ පුර මීඨා සාදු කෑ සංඝ ගඩ ගඩීඨා සා සංඝ භයා ගය ගාරි සා සංඝත පයි හමාරි සාදුක සංඝ මෙටේ සබ රෝග නානක සාදු බෙටේ සංජෝග

අනහතා සවදවායන්තු පෙරීරහෝ සෑස්තවනනනනහතකෝ සෑහසමූර්තන නන්නායකතෝහි සෑස් පදවිමල් නන්නා එක පාද ගඩ බෙන සෑ.